0: ಹೃದಯಕ್ಕೆ ಮೆಗಹರ್ಟ್ಸ್ ದಿವೆಹಿ ಎಫ್ಎಂ ಉಮ್ಮಿಗಡೀಗ ಕುರಿಯಮಿದ ರಾಜ ಹಿಂದುಣ ಮೀ ಶೋಗ ಬ್ಯಾವಿರುವ ಬೇಣು ವಾಫರಾತಕು ಮೆಸೇಜ್ ಕುರುಮುಂಗೆಂದಾನಿ ಪಿಎಸ್ಎಂ ಎಯಾ ಮೆದುರಿಕೋ ಡಿ ಎಫ್ಎಂ 91 ಮೀ ಪೇಜ ಮೀ ಅದುಗೆ ಮೀ ಶೋವೆಸ್ ಅಣುವಗಡಿ ತಿರಿಹಾಮೆ ಕುರಿಮಿ ಫಹ ಕುರಿಹೆಂ ಕುರಿಯದ ಇರುಗ ಶೋಗ ಬ್ಯಾರ್ಮಿಗೆ ಫುರ್ಸತೆ ಬೇ ಮೆಸೇಜ್ ಕುರಮುಂಗೆಂದಂವಿ ಮೀ ಶೋ ಎ ಖಾಸ ಬ್ಯಾತಕಾಯಕಿಗ ಮೀ ಅದುಗೆ ಮೀ ಶೋವೆಸ್ ಕುರಿಯದಾಣಿ ಎನಮಿ ಸೆಮ್ಮೆ ಫುರತಮ ವಾಹಕ ದಕ್ಕಾಲಾಣಿ ಶೋಗ ಬ್ಯಾವಿರಿಯಕ
1: ಮಿ
0: ಹಫ್ತಾಗ ಕಿತ್ತವನ ಫಾರತಿಯ ಮಿ ಯಾರು
1: ಮಿ
0: ಹಫ್ತಾಗ ಅಲತ್ತಿಯ ಇದು ಕೊಮ್ಮೆ ಹಫ್ತಾ ಕು ಹಮ್ಮ ಎಫ್ ಆರ್ ನಮ್ಮ ಸೆಬ ಬುರೆ ಅಳಾದಂದು ಶಾಹು ಕಿ ಹಾ ಮಜಾತ ಎಂಜಾಯ್ ಎನ್ನು ವರ ಸಾಡಿ ಎನ್ನು ಎ ಹಫ್ತಾ ಕು ಎಫ್ ಆರ್ ಮಾಲೆ ಅಸ್ಲಾಹ ದೋ ಮಿ ಅಸ್ಲು ಮಿ ಕೀವೆ ಮಿ ಅಣ್ಣನ್ ಜೇನಿ ಡಾಕ್ಟರ್ ದಕ್ಕಾಲಂತ
1: ಡಾಕ್ಟರ್ ದಕ್ಕು ಮಾದನ್ ಡ್ಯೂಟಿ
0: ಆದನ್ ಎ ಉರಿಹಾ ಕಮೆ ಮಿ ಸುವೆ ದೋ ಆ ಮಿ ಕೊಳ ನೇಸ್ ನುವೆ ದೋ ಶಾಹು ಲಾಂಚ್ ನೂನಿಯ ಫೆರಿ ಗದೋ ಅಣ್ಣಾನಿ ಲಾಂಚ್ ಫೆರಿ ಲಾಂಚ್ ಅಮಿಲ್ಲೇ ದುವ್ವಾ ಕವಸ್ ನುಜ ಹೇನೆದೋ ಟಿಕ್ಟಾಕ್ ಕುಳದ ಕುಳದ ನೀವು ನಿಮ್ಮ ನೀನು
1: ಗದ
0: ಇರುವ ಸಮತಿ ಗೊತ್ತ ಅಣ್ಣಂತ ಗದ ಇರುವ ಅಣ್ಣನ್ ಜೆ ಅದೇ ಶಾಹು ಕಿತ ಮಿನಿಟ್ ಗೆ ದತುರೆತ್ತತಿ ಕೂರಣಿ ಅಸ್ಲು ಮೂಸುಂ ಗೋಹಿಯ ಕಿಹಾ ಇರೆವೆ
1: ಮೂಸುಂ ಗೋಹಿಯ ಅಮಗೋ ಗಡಿ ಇರತ್ತರೆ ನನಗೆ
0: ರಂಗಳಿಯ ಲಸ್ವಣಿ
1: ರಂಗಳಿಯ
0: ಲಸ್ವಣಿ ಅದಿ ವರಂಗ್ ಹೆಂಗ್ ಕಾಲ ಫೈಕುರಿ ಅದೇ ಮೂಸು ರಂಗಳಿ ಅವ ಹಂಗ ಆದವೆ ನೀ ಕಮ
1: ಚಾಲಕ ಗುಣ ಆಗೋತ ಕಿ ಚಾಲಕ ಗೋಸು ವಿಧಾನತ ಸಿಕ್ಕೋತು
0: ಕಾಂಡು ಗದಯ್ಯ ಕಿ ಹಾ ಇರೆ ವೇಹಯ್ಯ ಅಸ್ಲು
1: ಗದಯ್ಯಾಣ
0: ಕ್ಯಾರ ಗೊತ್ತೀನಿ ಅಟ್ಟಾದಿ ಇದೆ ಒಮ್ಮೆ ಸೊನ್ನ ಲಾಂಚ್ ಫೆರಿ ಎತ್ತಮ್ಮ
1: ದೇಗಡಿ ಒಂದಾನ
0: ದೇಗಡಿ ಗೋವೆ ಏಯ್ ದುವಾಲ್ ಕೊಳರೆ ಗಂಡ
1: ಒಮ್ಮೆ ದುವಾ ಹಕು ಹೆಂದು ನಾ ಮೆಂದುರ
0: ಹೆಂದು ನಾ ಮೆಂದುರ ಅದೋ
1: ದೇ ಹಾವಿರು ಆ ಹೆಂದು ನಾ ಮೆಕೊಳು ದಾನೆ
0: ಎಮ ಓಕೆ ತಾದೋ ಉಂದು ಕುಲೆ ನುವಾನೆ ತಾ ಮೇದಸ್ ಮೇದಸ್ ತೇವೇನೆ ನುದೋ ಹೆವಿಮ
1: ಆ ಮೇದೆಂ ಹೋ ಡಾಕ್ಟರ್ ದಕ್ಕಲ ಅಣ್ಣ ಮರಾವು ಅಸ ದೆಕ್ಕು ಮೋರ ಮಾ ರಾಗಳು ವಾನ ಮಾ ದೇ ಸಕ್ಕಂದೋ ರಾತುಂ ದೆಕ್ಕಿಸ್ ಮಾ ಅಣ್ಣ ಗೆ ಅಣ್ಣ
0: ಓಕೆ ಕೋಬ ಶಾಹು ಮೇದು ಕೊಲ್ಲವೇತ ಗೆನಸ್ತೇಂವಿ ದೇಶ ಮಿಬುನಾ ಲೋಬಿ ಮಿ ಲವ ಹಾಸ ಕೊಲ್ಲ ಮಿ ಮಿಲವ ಮಿಲವ ನೆಥೇ ಮಿ ಕೊಳುಗೆ
2: නොහොරේ
3: නොහොරේ දෝ නෙල්ලම බලන්ත තිබුණනි
2: එන් අඩු නීවෙලව බලාප දෝ එම කොල්ල වෙෂව ගෙනස් තේවි
1: දැන් දැන් නෑගේ
2: නෑගේ
1: පිය දන්නේ
2: කාකුග ලවෙන් එහෙම වීරු උන්නානේ තා ෆේවරිට් ලව කියුන් තේරි
1: උසම්
2: උසම් ගේ ලවෙ උසම් ගේ අරීත ලව ත හුන්නානේ එම උසම් ගේ කොමස් ලවෙ ජහල් දෙන්වි
1: ආ
2: බේනු ත හාස කුරන් එවස් කුජ්ජ
1: රොනාල්ඩෝ යම් ගේ දහස
3: අස්තා අඩු අහන්නේ යන්නේ
2: අඩු අහන්නේ අඩු අහන්නේ ගේ
3: මේක ෆස්ට් ලන්ඩු ජෙහි වියා දෝ ඈ රොනාල්ඩෝ තෙම සපෝට් කර කුලුන් තරියකි කොන් ටීමක සපෝට් කරනි
1: රොනාල්ඩෝ කන කුර සපෝට් ඇහුනේ
3: රොනාල්ඩෝ කන කුරන් පෝචුගල් අද එකම කුරනි එයි දෝ ටීම
1: කි පෝචුගල් කස්න කුරන් එහම වර ආරු දෙකෝ වෙතින
3: එහ එයි ඒ ජා මෙසි කේ ෆේනෙත් තිය
1: අහහ
3: මෙසි කේ ෆේනෙ නම් දැන් උලේ නේම ඒති මින් උලේ එම්බප්පේ එම්බප්පේ දා
1: එම්බප්පේ නන්ද
3: ඔහෝ එහෙම විය දෙන්නේ
1: ෆ්‍රාන්ස් දැන් එකම එම්බප්පේ නන්ද
3: ෆ්‍රාන්ස් කී ටීම් එකම කෝ අනේ තායිද කුරා වකි කුළුන්තර වෙච්ච යම රොනාල්ඩෝ
1: අහහ වකි කුළුන්තර නේදන් සීදේ මිහාරෝ එම්මේ සකරන් මු සපෝට් කුරා ගොතික වා කැති දක්කනිය
3: කීව සකරවම් වි
1: ටීම් වෙජ්ජමද ටීම් අද්දෝ ජෙන් සපෝට්
3: බන හතර හරුන් එෆ් ආර් කුලෙච් සෙන්න වෝල්ඩ් කප කිමි දැන් එහෙම් වි ම එහෙ කොමෙ හරකෙස් මි වකි වකි ටීම් තංගෙ බ කුලේතා ලී ගයකා එච්චකා
1: මීච්චකා
3: එහෙම වකි වකි
2: කුළුන් තෙරියෙන් හුරදානෙන් නුත්තේ
1: මිහරු
2: නුකුලේ එහෙම් මනියා ඒ මා කුරීගේ මිහුන් දෝ ෆේවරිට් ලිස්ට් මිහරු නිමිච්ච දෝ
1: මිහරු ප්‍රාන්සු යති වෙන අස්තු වහරු කුරීගේ මිහුන් මාන රුපියාවි මන සීක් කුරානේ හුත්තේ ගෞම දුවන කල්නා වේ
3: මොළවිතා එම් එෆ් වන් කුළුණු මෙචු
1: අබදෙස් මොළවාන
3: එහෙම් දෝ ඕකේම ලව චහල් දෙනි ඉංගේ වරපොට ශුක්‍රියා ශා වකි වේදාන වර බාජ් වර්තුවා කයදේ

0: DIVAHI FM නුව දිහේ එක මෙගාස් දිවහිග මොනිිෆුයි ෆිල්වැදි නොමුග අබදුවස්
1: හදියා ෆොෂිංග මිහප්තා මේ ගෙනස්තනී නතිංස් කොන චේන්ජ් මයි ලව් ෆෝ යු ලව ලියෆවනි ගෙරි කොෆින් මියසික් තයාර් කො දිෆනි මයිකල් මාස ලවෑගේ අඩුගෙවරියකී ජෝර්ජ් බැන්සන් ලව දිවේ බා තර්ජමා කොරී අරගන් ශහුදා මහමුද් තර්ජමා කියදී ෆනි අහමද් තොලා

0: දිවෙහි FM 91.1 MHz. දිවෙහිගේ මොනිෆු ෆිල්වැදේ නමුග අබදුවස්.
1: ලවයකස් බහ ලවයි.

0: ඒ නසිව් වෙරියක ආරම් හද දේශනා
1: දිවහිFM නුවදිහ එකෙම් මෙගහට්ස් දිවහිඟ මොනිෆුයි ෆිල්වැදිය නොමුග අබදුවස්

데링게 허봉. ගඩින් 11 ගඩි 21 මිනිත් හිඟා මිවනි නුවදෙහෙක මෙගහර්ට්ස් දිවෙහ FM මෙගඩි ගකුරිය මිදනි එහුන් තෙරින්ගේ හොවුන් මිෂෝ ෂෝගේ නියුම කහමෙන් ඇස් මෙවනි හිනමස් මූසුම බලාලාන මූසුම බලාලා රාජයේ කි හිසාබ කේරි ගැසර් ෆෝරන් අදි කුකුරුන් ඒක ශීගෙන් වේ වැජෙහනි හුලංකා හුලංග උතුරුන් ගඩියකු ෆස්මේලා ෆනර මේලා දෙමෙත්ගේ බාරු මිනුග කණුතන් ආදාක වරක මඩුවානි තෙන් රාල් ගුස්මින් හුන්නානි දෙ ෆූටා හතර ෆූටා දෙමෙදු මි මියදුගේ හවීර හයජේ මාහම موسما بہ قومی ادارہ موسوں کوریا لفا کرا گوئے شون اما لانی موسا کے فراتون دی بفوا میسیج کا ایکی گا موسا فنوا فوا میسیج کا میوننی پلیز پلے تجھ کو نا فلم جان ورگے خاصا کن امنن ان فیملی امنن مم ان سسٹائن خاصا کولا امید کرن امی موسا می خاصا کری فراتا کن مگڑی گا اڈوہن تی بینے کما می لویا ایکی گا مگڑی گا کری مگن دیا ehun teringe hovun mi show ni mala fa mi waki velani emeha ehun terina dive fm ke kuryan huri program taka dawatarumun adi hame yaiki ga a mi edaki hama warang ufa veri hinghama jehe baaja vedduha kawane kama ummeed kuramu assalamu alaikum

0: Lunch break.
1: Lunch break. Lunch break. Lunch break.
0: Lunch break.
2: හික්ගෑම් අඩුතක එහාම හික්ගෑම මියසිකායකු නොදි හේකෙන්නක හත් දිවහිෙත්.

0: මිහාරුගඩි හතරුගඩි සාලිස් එමිනට ඉංගා මිමනි මිගඩීග කුරිය මිදනි ටී ටම් රිකස්ට ෂෝ ෂෝයකු මියදු මි බද්දල් කුරී අත්ස මිහාරවස් බැවරුම්ගේ ෆුරසතයබොයි පිසම් එයායින් මෙසජ් කුරවේනෙ DFM නුවදිහ එකේ මි පේජ දෙෙන් හාස මෙසජ ෆොනුවන් බේනුම් වියස් හම එෆුරසතුවිස් මිවැනි හුළුවාල් ලේෆා මිහාර් මිවනී මියදුගේ දෙවන බෑවෙරියායා ගුලිෆා අස්ලාම අලෙකුම් ඉනම් කිහිනෙන් හාලු
1: ඩඟලු
0: කී කොල්ල නීන
1: මීයි ගෙවලු කෑරි බලාලම් වෙයි
0: ගෙවලු කෑරි බලාලම් එහෙන්ත ඉනාමෙන්ගේ ගෙවලු දෝ මියර මසෙක්කෙ ෆශෑගෙන් පිවුලෙනි ගෙවලු ගදෝ ඉන්ශාල්ල හම කුරිය දානෙ ඉනා ඔබ මේ විදුවසර දෙෙන් එම ෆෝරියයක් කොද්දානි වෝල්ඩ් කප් එහෙම වෝල්ඩ් කප්ගේ වාහක හාලවේ ඉනා කෑරින් වෙෙස් කොන්ටීමෙත්ත ඉනා වකිටීමක සපෝටෙන් උකුරන්දෝ එහෙම මොළුවාටීමක ඉනාගේ ටීමකම අස්සමිනින් මන
1: ඉගේදැන් ගරි සපෝට කරන එද්දරි පෝටුගල් දරි පුරේසිරමි හැංගුලන්
0: ආ තිීමෝ එහෙම වර පෝරි ගදවනගේ

0: දිවහිFM 91.1 MHz දිවහිඟ මොනිෆු පිළවෙද්දී නමුග අබදුවස්.
1: Tea time request.

දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගාහර්ට්ස් දිවෙහි FM නොමදිය එක මෙගාහර්ට්ස්

0: දැන් හම අයල්ලක් මෙමවරුන්නා රැට්ටෙහින්නා කෝචුන්නා ටීම්ග කුළුන්තෙරන හම වර්බොඩ ශුකරියත් ජයබුණ
1: වර්බොඩ ශුකරිය ෂෝ ඇත්ති තිම වගුත් කොළ මිගඩීග කුරෙන් මිගෙන්ද ස්පෝර්ට්ස් බිට් මි ෂෝනි මල්ලා ෆොමි වකි වෙලනි අන්න හෝම දුහු ස්කුලුන් තෙරිය කයකුග බද්දල් කොළුම්ග උමීදුග එහුන් දෙරින උෆාවෙරි බාජවෙරි දුහකන් එදෙන් අදි දිවේ FM ගේ කුරියන් හුරි ප්‍රෝග්‍රාම් තකත් දවත්තේ වස්තාම දෙකුම්

0: රීති අබදුව සරීති
1: මීහුම් බුණේ ලොයිපකී එතන් හාස් වාහගේ බුණේ දේහුසාසකෙ ඒනම විස් මීගේ මේ උපාවිරිකන් ගෙනුවනි ඒ වාහගතකායකු හික්කෑම් රාගෙ කුලලා මෙහුණීමා

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මෙගාතුග.
1: ලෝබි ලෝබි